0: කොයිප ලක්න හෝ පිටිවැඩු බද රොමන්
1: රොමන්
0: බඩු රොමන රොමන සලන්ත දරි